තමන්ගේ ලිවුත්සාන් සාක්තවෘත්තේ විතාවලි කෑසනම නම්මටකයා ජාමිතේම උන්නක් නොවිය නෑක්ති ගෝ වාංනලනි සඩි නිල්ලසින තමානි ත්‍රීමීල්ලුනිින් අකයිගු නුවියගු මාක්ති ගෝ කන්නිතුවින්න රේලීඩ් වාන රොමාසනි සඩිමිත් නිල්ලසින තමානි සිරොමීගු මාසුතිීන් මනලිතක් කොත් නිඩිගඩි ටර්ට් පෑනිගතුලුගත් කැඩලක් රෑන්් කසාන්න අත්තිගුම්.